0: කිරික්ෂණ තම වනදේ බාහග මත සිරිත තිෙන්පල් නෝ නියබල අපතගවට සෞදිී බාකුම්ලාසනීම පූසා වත්කින් පිසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.